අම්මට අපි වැලෑලරීම දෙකන් ආච්චෙන්මරුම් මිටසායාන අත්තේලා ඉල්ලගෙලාක්ට බුත් අවුත්සක් සෝගයා නාතු නිලාවත්සාව කෙන්නවනු නැවුන් බිපි වලෑ පෑනික් පටන් සිලලරගේ උන්නරම සිලලරගයාන අබලුණ තමානකි බල්ලමෙන් අම්ම කෙතුන් නිටසං නාට මාලු තලු තුන්නසුලාෝ මිගිත්සි දෝසායක්සමෙන්.